ඥන් ගලු පයලලයි ලබාගමගේ අනඟි ඥන් ගලමන්න කලී තදේ ඉනයේ රුංකුවන් අවෝ.